0: තිමන් රස්කලාගේ කුලදුම් වන්තකමුන් උඩු හැදවීමේ අධි හැමකශවරුන් තිමන් රස්කලාගේ තනවස් කුරවුම කුලදුම් වන්ත රස්කලාගේ
1: والأرض فرشناها فنعم الماهدون
0: আদি তিমান রাসকলাঙ্গে বিঙ্গনু ফেতুরুভিমে ফাহে থামমচ্চগে গতুগা বিঙ্গনু ফেতুরুভি রাসকলাঙ্গে মুলুকমায়ে

ඉබයකුන් තිමන් රස්කලාන්ගේ රිසිකක එදිවොඩියෙන් නොගන්නවම අදි කාන් දිනමකක් වෙස් එදිවොඩියෙන් නොගන්නවම හමකශවරුන් අල්ලාහි රිසිකු දෙව්වා බාරුවරිවන්ත ගදපදවන්ත රස්කලාන්ගේ.

0: ආයි මිහුරිහා තකති ගන්දෙව්වා වහී කරවමි.
1: ඉන්න අදාබ රබ්බික ලවාකි.
2: හමකශවරුන් කලේගෙ ෆානුගෙ වෙරි රස්කලාගෙ අජාබකී අන්නාන එච්චකං කශවරෙ.
1: මාලහු මින් දාෆි.
2: ඒ අජාබු එවරෙන්ගෙ කිබෙන් දුරුකොද්දේනේ ඉවවෙස් ෆරාතෙන් වේ.
1: يوم تمور السماء مورا.
0: اي اڑو ورق گدے گڈا گندا دوہے.
1: وتسير الجبال سيرا.
2: ادي فاروبدتن ہوریتن نٹی ہنگا گنہ دوہے.

0: ඉංහෝදන්දෙන් එවිදේ සියෝ කන කරසුගස් ඒ විදේශින් මිගිනවනි දැන් දානවරි කම ගොස් එක්ක තබ්බේ සත්ත කුරිය සොද්දු කරසු හොරි රජිතු දෙහත් පෙසිගෙන් දෙහත් වන ආහාර ප්‍රශ්නෙල සොද්දු වා මුලින් තිබේනි ඒක හුස්සම දිවි හි නරෝනාම චේනි කරි තන්තම් මේ එකම මෙහාර මුලින් බදලනම් බදලනම් ගොස් ඒ බුරි බාවර වසීපාත ඒක එකම මුදණී ඒක දවණ කන්න මොන දෙක
1: සබබ හොදන් ජේ මෙහාම වේ වතුන් දැත්ත
0: සම්බීන් දේන්නේ මෙහම සෙක්කතුක මහවද නේරම සාහොදරි කුරුම හම තන්තන් හරුමුද නිදම්මන මුසාර කුඩේ අරගොන් මේ සම්බීන් අරගොන් මේ සර කුඩ මුසාරේ කන්නත වර තමයි සෙක්කෝරි තම නිදම්මන තේරුග තන්තන් දෙත බේනම් පුදේවර නොදිවි හගීකතුක ඒර පුදේ මුනිස් නුපුදේ හන්නත ඒ දිස්තෙන් හරු ප්‍රියත් ඉස්තේ කරපියන් තෙසි බේනම් වයිච්ච නුගන මිහර මය බේනම්
1: මිහර සමෙක් ගහ ගොත කන්නත දානේ
0: ගොස්ස ඇස් අනෙක් මසෙක්කතු ගේවල ඉන් එතන් හිංගන්නි බුණ සුදර සල්ලාර එම අමිල්ලේ වසිහාව ෙද ෙස ෝර ත් ඒක මිහු ගපති ිගේෙතු හම දවානු ේගේ හ සාලක මරුන් මවල දිර සුග සම කායිචි හදානගේතු මසාලක මජාවිය අද දිලේවී තෙල් ලියස් මේ
1: චත්ත යපාරික දෑර
0: ද කල කායිතයේ දිස්ගේක තිබෙගෙන් මසෙක කුරා දුවන් අංහනු මෙස බූල ඉන්ගේතු හම ගේක තිබෙගේ මහික්ගමච භාරතයේර හස්රෘපිය සාධ සෘතියස් නගමින් ඔබ තිබි මරංගල අන්දනේ ලිබේ බුණි ශෙක්ක හා බාරහතේතර ආම්දනී රසුක තිබෙගෙන් ලිබෙන කල් මසෙක්කත් අපුන් යා වුණා හම් දිමාස්ති වර්ග
1: දැන් තීතේ අද ෆුලා කර වෙනකොට වෙජ්ජ ආදි මරංගල ගන්නත දෙත්ත
0: ආදාද එමි වාතිය හම් වෙලි වැඩ කරුම පුලි පුලියෙන් අලා හම් ඉඳන ගත ඒකත් හදමි දෙක මාලෙන් අද ෆොනු විද්‍ය ආදී වර මාදින දාරි සිරිය හම් ෆොනු අයගේ තමි හම් හම් අයින් ආයිදයන් එබුලේ හම් එක්කොන් හම් එමසෙක්කතුන් කෑබෙන් උල ආවුනේගේ මම්මයා බප්පයා දෙන්දරි පුලා තින්මි හම් අම එමසෙක්ක කරණි රසු හම් ඒ මි හම් මොලිගේ ගෝරියා අනික හම් ජස්සා පෙමි හම් බදේගේ තොම්රා බසදි
1: බරබොඩ ශුක්‍රියා ඉංගේත මේ අහන්න සල්මන හම්ෘතය දෙවේති වකි වදාන බර බාජර දුහක් ඇද
2: අදේ මෙහාන් මේ තිමෞලුස් නුමකා හැමෙන් ඇස දෙත්ත ශියම් වර ගිනකන් කම් ෆහ කොතේ වැෆි මුජාහිදස් ආලුන් මෙන් දන්වල් දන්වල් මොහම වර ගිනකන් කම් විදාර දෙවේගේ තෙරේක මි දෙබේ ෆ්‍රුංග වහක ඇමිහින් එකල එක් එකුවා වහක තකෙන් එබහුරි
1: දෙත්ත ආ දෙද්ද මාලක මිසාබ් කරවේ දෙත්ත ආනන්ද මේ ශියම් මේ ෆහ කරේ කැම්ප් එක ගන්න තගේ තර්මන් නම් හම වර ආරන් බස් කොමසරක තජ්ජර්බා කරේ ෆර් ආල්මන් ෆෙන් මිසා කැම්ප් එක දෙම මිසා ඇග්‍රිකල්චර බෙහ මාද මහ දෙවා බෙහන බෙවඩන ගස් ඉඳා හදාන ගත බයි කුදි කුදි බේසික් ඉංගත ඒක තෙරෙන් බයි ෆෙන් කැම්ප් කොළුන් කුදි තෙරෙන් බයි කුදෙන් දඬවර කම හම වරශාගුරුගෙන් නොක මිසාලක ඒක දෙ රීති උපාවර එකම දවණස් පහක මේක බඩ් ග්‍රාෆ් ඉන්න ඕනිය ගස් මේ එකත යන කච්ච මේ ජෝල කරු මේක හකන්දත දෙහම යකි ඕල්මන පහකන මාසකතර කොන මෙද මිහාරු හිරි ගදෙන්න හුන්නානේ හන්න මේ මිහාරු කොම්ම සෙන් ගොතුන් කන කඩා නගාග කුරේ හුමා මේ කහල් කන්දත අදි කමා ගොළුන් හොරි වරගින දායරතුම් බේෆලොන් කමා ගොළුන් හොර තවදීම් හොද්දන් ති බේෆලොන් සුදානුගේ සෞගරකම් හොද්දු මට්ටකා එක එක සෙෂන් තන්නංගව යදෙම දැන් ශ්‍රියාම ෆහ කරේ මේ ලීඩර්ෂිප් ඒ දදී කච්චේ දැන් මේක මසකතර කමක දාරා හොරි ෆුර්සහතක එම් එම් ගාණ්ඩක කැම්ප් එක සතේකෙන් හා සුවාන එකෙන් දාර වරක්ගෙන කන්තතක ෆෙනගෙන් ගොස්සත හුන්නානේ දත අම මෙහාර මෙතේ එකම මේ තංකොල වපතස් කුඩ වෙප දත ඔල් මේ ප්‍රෝග්‍රෑම් එක
2: නිම්මාලා ෆර්ගුන් මෙන්දින් බ්‍රේක් අප් කුලි වර දාන්න දත
3: IKEA presents
4: Bajwer Henry
5: IKEA Opticals in Enghas Rufiyai Mati Givye Fariya Kura Vagay Nasi Peri Farataka Debe Fulaka Drum Loan Umra Dature Mi Promotion Gahe Dukura Kumme Enghas Rufiyai Ka Kooparne Mi Ge Iturun Tafato Eki Brand Takun 30% Hame Discount Adi Kumme Tinghas Rufiyai Mati Kura Vagye Fariya Ka Fasa Tek Rufiyai Gift Voucher Adivas Adivas Nasi Vagwazan Kolle Umang Ailaya Ratte Hinnaya Ko Avahan IKEA Opticals Ziyara Kura Vah
1: आज मिहार गाड़ी अगड़ सतार मेट मी दिवे राज्य गाड़ ಅದು ಕೊಳಿವರ ಖಬರ್ ತಕ್ಕ ಬ್ಯಾದಾರ ಅವಳಮಣದ ಪಿ ಎಸ್ ಎಂ ಯಾಗೋರಿ ಪಿ ಎಸ್ ಎಂಗೆ ನಿಯೋಗಿಸ್ಕೋರಿ ಕೊಳಿವರ ಖಬರ್ ತಕ್ಕ ಅವಳ ಬ್ಯಾದಾರ ಮಹಿಮ ಖಬರ್ ತಕ್ಕ ಅವಳ ಫಾಹಕೊಲ್ಲ ಗೊಸಮೇರಿ ಕೊಳಿವರ ಖಬರ್ ತಕ್ಕ ಬ್ಯಾದಾರುಗ ಅವಳಮಣ್ಣ ಬಿ ಡಬ್ಲ್ಯೂ ಎಫ್ ಜೂನಿಯರ್ ಸೀರೀಸ್ಗೆ ರಾಜ್ಯಗೆ ಹತ್ತರ ಅಥ್ಲೀಟೊಂಗೆ ಬಾಹಕ್ಕೆ ಅವಳಮಣ ಫಾಹಕೊಲ್ಲದೆ ವೇಗ ಗೊತ್ತು ಫಾಹಕೊಲ್ಲದೆ ಖಬರೇ ಗೊತ್ತು ಅವಳಿ ಧನ್ಯವಾದ ಮೀ ಮಿ ಬಾರಾತುಗ ರಾಜ್ಯಗೆ ಹಾ ಕುಜ್ಜಕ್ಕೂ ಆದ ಕೊರೆ ಮುಬಾರಕ್ ಕುರಿಯ ದಾಣಿ ದಾಣಿ ಅಣ್ಣ ಆಗಸ್ಟ್ ಮಗ ಹತ್ತಿರ ಕೊಂಡು ಒಯಕ ಫಿಲಿಪೀನ್ಸ್ಗೆ ಜೂನಿಯರ್ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಸೀರೀಸ್ ದೇಹ ಸಭ್ಯ ಬಾದ ಕೊರೋ ರಾಜ್ಯ ಜೂನಿಯರ್ ಕಾಮಿಟಿ ಮೆನಿಲ್ಲ ಗೊಸ್ಫವಾಕಮ ಮಿ ಖಬರ ಬ್ಯಾದಾರ ಅವಳ ಮನ ಫಾಗಂದ ಎಂಗ್ ಖಬರ್ ಮಿ ಕುಳಿವರ ಖಬರ ಬ್ಯಾದಾರು
2: ಫಾತ್ಮತ್ತಿನಿ ಹಿಬ್ಬರು ಮಿ ಇವ ಸಮ ವರ ಫಾಹಕೊಲ್ಲವೆ ಖಬರೆ ರಾಜ್ಯ ಕುಳಿರ್ಗ ದಾಯರ ಮಿ ಇಂಗಿಲಾಬೆ ಎಂಗಿಲಾಬಿ ಬದಲ್ತಕ್ಕೆ ಅಣ್ಣಮು ದಾ ದಂಡಿವಳಿಗ ತಫಾತು ಆ ಕುಳಿವರ್ತ ತಾರಫೆ ಮಡಬಡ ಬ್ಯಾಗ್ ಇಫಮು ಅಣ್ಣೈರು ಎಫದ ಎ ಕುಳಿವರ್ಗೆ ಮಾರ್ಷಲ್ ಆರ್ಟ್ಸ್ ಕೊಂಬೆಟ್ ಕುಳಿವರ್ತಕ್ಕೆ ಗಿನಫಹಾರ ಗಬೂಲ್ ಕೊರವೆ ಗೊತ್ಕ ಫಿರಣ ಗುಳೆ ಕುಳಿವರ್ತ ನಮಿಸ್ ಕುಳಿವರ್ತಕ್ಕೂ ಕುರಿಯ ದೇವೇಣಿ ಹಮೇಕಣಿ ಫಿರಿಹೆಣು ಕಮ ದೆಕೆ ಬಯಕ್ವೆಸ್ ಉಳೇ ಕಮವೆ ಅದಿ ರಾಜ್ಯಗವೆಸ್ ಕೊಂಬೆಟ್ ಕುಳಿವರ್ತಕ್ಕ ಹರಕ್ಯಾತಿರುವ ನಿಮಿ ಕುರೀಗ ಫಿರಿಹೆಣು ಏ ನಮಿಸ್ ರಾಜ್ಯಗ ಮಾರ್ಷಲ್ ಆರ್ಟ್ಸ್ ಎಕಡೆಮಿ ತಗ ಮಿಹಾರ್ ತಮ್ರಿನ್ ಮಂಗಣ ಕುಡುಕು ದಿಂಗ ತೆರೆಗ ದೆಜಿನ್ಸ್ಗೆ ಕುದಿಂವೆಸ್ ಗಿಣಕಂ ಫಾಹ ಕೊರವೆ ಕಮ ದೆಂ ಟೈವೊಂಡೋಗ ಹರಕಾತಿರುವ ಹೆಂಗ ಹರವರೆ ಗಿನದೋಸೆ ಫಾತುರ್ನಕ್ಕೆ ಮಿಗೆ ಕುರಿಂಗ್ ಕಿಕ್ ಬಾಕ್ಸಿಂಗ್ ನಂಗೆ ಹಾಸವೆ ತಮ್ರಿನ ತಕ್ಕ ಹೋದ ಫಾ ಅಥ್ಲೀಟ್ ಬ್ರೆಜಿಲಿಯನ್ ಜೀವ್ ಜಿಸ್ಟು ವೆಸ್ ತಮ್ರಿನ್ ವಮುಂಗ್ ಅಣ್ಣ ಫಾತುಂಗ್ ಬಹುರ್ವ್ಯಾಣಮ ಟೈವೊಂಡೋ ಪ್ರಾಕ್ಟೀಸ್ ಅಫ್ ಅವು ಜೋಡೋ ಜೂಡೋ ಅದಿ ಕಿಕ್ ಬಾಕ್ಸಿಂಗ್ ಕ್ಲಾಸ್ ತಗ ಏನ ಮಿಹಾರ ಹರಕ್ಯಾತಿರುವ ಕಮ ಮಿವಣಿ ದತ್ತ ಫಾತು ಮಿವಣಿ ಬರ್ಫ ಹು ಹಮ ರಂಗಳು ಕಾಮಿಯಾಬಿ ಬೆಸ್ ಹೋದಾಫ
1: ಆ ದೇಶ ಹೋಪ್ ಸೀಸ್ ಚಾಲೆಂಜ್ ಬ್ಯಾಡ್ ವಾ ಟಿ ಟಿ ಟೀಮ್ ಫುರ್ ಖಬರ್ ಹಕ್ಕಿ ಸಾಲ್ ಮಮ್ಮಿ ಫಾ ಕೊಲ್ಲೆ ಕೊಳಿರ ಖಬರ್ ಹೇಗೆ ತೊಂದು ರೋಜಾ ಸಪ್ಪ ಆಮೆ ಕೊನ್ನು ಕೊಳಿವೆನ ಕಮ್ಮ ಎಲ್ಲ ಸೊಬ್ಬನ ಖಬರ್ ಕ ದೇ ಮಗಮ್ಗ ದಿ ಹಫ್ತಾಸ್ ಮಾಡಿ ಮಲ್ಡಿನಿ ಇಸ್ತೀಫಾನಿ ಖಬರ್ ಬೇರು ಖಬರ್ ತಕ ಬ್ಯಾಲ್ದ ರಾಣ ಮನ ಫಾ ಕೊಲ್ಲೆ ಹೆಮ್ಮೆ ಮಿಹಾ ಹಿಸಾಬ್ ಮಾಡಮೆ ನೋಸ್ ತಕ ಬ್ಯಾಲ್ದ
2: ಪಿ ಎಸ್ ಎಂ ನೋಹುಗುರಿ ಖಬರ್ ತಕೊಂಡು ಅಳುವರು ಮೇನ್ ಫಶಾಣ ಪಿ ಎಸ್ ಎಂ ನೋಹುಗುರಿ ಖಬರ್ ತಗೋಗೆ ತೆರೆಗ ಎಂ ಟಿ ಸಿ ಸಿಗೆ ಗಿನ ಮಶ್ರೂತಕ್ಕೆ ಅಣ್ಣ ಹಾರು ನಿಮ್ಮಣಿ ಕಮೋಯ ಖಬರ ಕಾ ಫತುರಿರಂಗ ಅದದು ಮಿದಿ ಆಹಾರ ಬರೆ ದಣ್ಣುವಾಣೆ ಕಮ್ಗೆ ಯಕೀನ್ ಕಂಗೆ ಬೊಯ್ ಕಮ ಫತುರಿರ್ ಕಮ ಬೆಹೆ ವುಜಾರಾಗೆ ವಜೀರ್ ವಿದಾಳ್ವಿ ಕಮೋಯ ಖಬರೆ ಅದಿ ಮಿಗೆ ತುರುಂಗ್ ತಿಂಗ್ ಹುರಿ ಖಬರ್ ತಕ ಬದಲಾಯರು ಕೋಸ್ಟ್ ಗಾರ್ಡ್ ಶಿಪ್ ಇಮಾದ್ದೀನ್ ಕೊಮಿಷನ್ ಕುರಿ ಖಬರ ಕುರಿಯಂಗ ದಿದೋಸ್ ಬೈರತ್ತಕ ಉದ ಅರಾಣಿ ಕಮ ಖಬರಿಂಗ್ ಅದಿ ಇಮಾದ್ದೀನ್ ಮಣವರಾಯ್ಕು ಅಸ್ಕರಿಯಾಗೆ ಹ್ಯಾಬತ್ ಫೆಣ್ಗೆನ್ ದಾಣಿ ಕಮೋಯ್ ಖಬರೆ ರಾಜ್ಯ ಆಸ್ಟ್ರೇಲಿಯಾಗೆ ಅಸ್ಕರಿಗುಳು ಅಣ್ಣನಿ ವರ್ಗದವಮು ಅದಿ ಮೀಗೆ ತುರುಂಗ್ ಬೇರ್ಗೆ ಖಬರ್ ತಕ ಬದಲಾದ ಯಹೂದಿಂಗೆ ಹರಕುಶಿ ಸಿಯಾಸತ್ತ ಹುಟ್ಟೂಮ ಅರಬಿ ಲೇಗುನ್ ಟ್ರಂಪ್ ಗೋವಾದ ಆಫ್ರಿಕಾ ಮೊಯ ಖಬರೆ ವಿಸ್ಫಾಹ ಕೊಲ್ಲವೆ
1: ಅವ್ನು ಬ್ಯಾದಾಣ ಮಿಹಾರ್ನು ಮಿಹಾರ್ನು ಖಬರ್ ತಕ್ಕ ಬ್ಯಾದಾರುಗ ಮೆರಿಟೈಮ್ ರೆಸ್ಕ್ಯೂ ಕೋಆರ್ಡಿನೇಷನ್ಗೆ ಆಯ್ ಮ್ಯಾರ ಹುಳಿ ಖಬರ್ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಹದಿಯಾ ಕುರಿ ಅಸ್ಕರಿ ಮನವರ್ ಹಿದ್ಮತ ಕಮಿಷನ್ ಕುರಿ ಖಬರ್ ಸುರಖೀಫಾ ಹಾಕೊಲ್ಲೆ ಅದು ಇಬ್ಬು ಕೋವಿಡ್ ಫೋಮಿಯೋದು ಅಸುವಾದ ಮಸ್ ಕೋಟು ನಗಾಫ್ ಕಮೆ ಖಬರ್ ಕ ಇಂತಾಬ್ ಕುರಾತ ಜುವಾನ್ ಮಜ್ಲಿಸ್ ಉಫದ್ದನಿ ಕಮೆ ಖಬರ್ ದೇಹರ್ತೆರೆ ರರಶು ಗಿನ ಮಶೂತ ನಿಮೇನ ಕಮ ರೈಸ್ ವಿದಾಳ ಕಮೆ ಖಬರ್ ಕ ಬಾಂಗ್ಲಾದೇಶ ಸರ್ಕಾರ ರಾಜ್ಯ ವಿಹಾಸ್ ಗಸದಿಯಾ ಕುರಣಿ ಕಮೆ ಖಬರ್ ಗ ಸುರಖಿ ಉದಾಹರಣ ಕಮ ಬೆಲೆವೇತಿ ಮೇಟು ಮೊಳಿ ರಾಜ್ಯ ಎಲಾಟ್ ನರು ಖಬರ್ ಗ ಸುರಖಿ ಮೇಗೆ ಏಕ ನವಾರ್ಗಡಿ ಕುರಿ ಖಬರ್ ನಮ್ಮ ಸ್ಮೇದ ಮೌಸಮ ಬೇಹ ಕಮೆ ವಿದಾರ ವಿದಾಳ್ವಿ ಮೆಂದುರ್ಗೆ ಬಾರೆಯ ಅದಿ ಮೀ ದೇಖಾ ದೇತೆರೆ ರಾಜ್ಯ ಸರಹತ್ತಕ ಎಮ್ಮೆ ದಿಯ ಬಡವ ದಿಯ ಅವರ್ ಬಡವಾಣ ಬಹುತ್ ಕಮ ಬಾತಿ ಉದರ್ಮಗೆ ಫುರ್ಸತ ವಾಹಕಿಸ್ ದೇತ ಮಿಸ್ತಕೊಂಡು ನಿಮ್ಮ ಅದ ಅವ್ರನ್ನ ವಕೀಲ ಮೇ ಅದಕ್ಕೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಒಫದ್ದ ಮೇಲೆ ಐಶಾ ತರಿಸ್ಮೆ ತಿಬೆ ಫೋನ್ ನಮ್ಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಣಿತ ನಿಮಗೆ ಮೇ ಅದಕ್ಕೆ ಟೆಕ್ನಿಕಲ್ ಅಥವಾ ಶೈಹಾ ತಿಬೆ ಫೋನ್ ನಮ್ಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಣಿತ ನಿಮಗೆ ಮೇ ಅದು ಒನ್ನೆಯ ಪ್ರೊ

0: රාජ්‍යයේ ගඩි අල අංගෙන් කුදින් තකේ එකල් මාසකට ඒකෝරණේ නෝ දැන් එකුදින් එසීම දැන් කුදින දස් කොද්දි එකන්ත කුරන් එන්කරේජ් කුරුම සමල් රාගල් කමෙ වර උසාවසද එක තාපාතු මාසකට දෙවේ රාජ්‍යයේ කුරා තේවේ අංගෙන් කුදින් තකසව හොයද බාරියකි වර ඕගා තේරි වර මාජා ಮಾಲಿಗೆ ರಟ್ಟಿ ಹೆಣ್ಣೆ ಆ ಕಾಂತತ್ವ ದಾಸ್ಕೋದ್ದಿ ಸುರಿಯರ ಮಸಕ್ಕೆ ಕೋದ್ದೆ ಇವರುದೇ ತಟ್ಟಿ ಮಾರಿಯಕ್ಕೆ ವರ ಕಾಮಿಯಾಬು ಮಸಕ್ಕೆ ವರ ಕುಳ ದಾಯಿರಾಯ್ಗ ಪುರಾಮಿಯ ಕಮ ರಾಜ್ಯಗ ಅಲ ದಿವೆಹಿ ಅಂಹೆಂ ಕೂದಿಂತಕ್ಕೆ ವೇಗೆ ದಿವೆವಂತ ಡಿಸೈನ್ ತ ಬೇಣು ಕೊಗ್ಗೆ ಹಾದ ಗಹಣ ತಸಾಯಿ ಸರ್ ವರ ಕಾಮುದೇ ದಿವೆಹಿ ವಂತಕ ದಮಹಟ್ಟಾ ತಿವೆ ದಿವೆಹಿಂಗೆ ಸಾಗಾಫೆ ದಮಹಟ್ಟಂ ಕುರಾಯಿ ಮಾಸತ್ತೆ ಉರಿಹ ಗಹಣ ತಕ್ಕೆ ಆಮಿಲ್ಲ ಉಫೆದ್ದುಂ ತಸೋ ಮಾತ್ರ
1: ಮರಿಗೆ ಕ್ವರಿ ಹೈಫಾ ಮೊಹಮ್ಮದ್

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

කොම් ෆතියකන් අලිවිලනී ආවාහකය කෑකු. කොම් හවීර නිමිගෙන්දනී අදි මුලින් ආවාකය කියාදීව. කොම්ම දුහකුම දතුරු කරංචේ ආ මගුත කියාදනී අනෙක්කාවස් ආවාහකේ. එකමකු එයින් කොම්ම වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ.

0: මීහුන්ගේ ආජාබගේ රහ ලිබගන්නාශ. මී දුනිය මතිීග තියබෑ මීහුන් අවසුන් එදි උළුණු අජාබේ.
1: ඉන්නල් මුත්තකීන ෆී ජන්නාතින් වඋයූන්.
0: හැම කෂවරුම් තක්වාවරින් වනී ස්වර්ගතකායි ෆෙන් ආරුතවගේ නියමතුවේ.

0: ගේ කුලදුම් වන්තකමුන් උඩු හෙද්දවීම අදි හැමකශවරු තිමන් රස්කලාන්ගේ තනවස් කුරවුම කුලදුම් වන්ත රස්කලාන්ගේ
1: والارض فرشناها فنعم الماهدون
0: අදි තිමන් රස්කලාන්ගේ බින්ගණු ෆෙතුරු වීම ෆහේ තම්මච්චගේ ගොතුගා බින්ගණු ෆෙතුරු වී රස්කලාන්ගේ මොලුකමායේ

කොම්මෙ එච්චකුන් තිමන් රස්කලාන්ගේ අංහෙම් ෆිරහෙන් දේති උපෙ දෙවීමේ එයි තියබෑ මිහුම් හඳුමකුරුමට්ටකයි.

0: ආයි මිහුරිහා තකති ගන්දෙව්වා වහයි කරබමෙ
1: ඉන්න අදබ රබ්බික ලවාකි
2: හමකශවරුන් කලේග ෆානුගෙ වෙරි රස් කලාගේ අජාබකී අන්නාන එච්චකං කශවරෙ
1: මලහුමින් දාෆි
2: එ අජාබ එවරෙන්ගෙ කිබෙන් දුරුකොත් දේනේ එවවෙස් ෆරාතෙන් වේ
1: يوم تمور السماء مورا
0: اي اودو ورق غدايا غداگين دا دوه
1: وتسير الجبال سيرا
2: ادي فاربدتن هوريتنن نيتي هينگا گنن دوه
1: فويل يومئذ للمكذبين
2: ফাহে এদুয়াহুন দোগুকুরা মিহুন্না গেল্লুমাই হালাক মুটে।

අධි අංගවා නෙතෙ තියබෑ මීහුන් කොංගුලුණු කන්තවගේ සබමු අරාමු ලිබෙනවි ගොතුගා තියබෑ මීහුන් කෑබය උලේශේ.

0: අදියන් අදියන් කියන වෙෆති හොරි
1: මිහිරි වර බොඩ හාස්ව
0: අනෙක් කට් හෙස්ටු කෑරිවී මත මන්හා මන්න හාද දෙර වෙෆය
1: අහරගේ වර ගෑකුජ අහරන්න මලාමෙක් කුරණේ
0: හාස් නුවබ ස්පිල් ද ටී ප්‍රෝග්‍රෑම් අඩු එහි මති කාලා හූරි හාකංක මං හල්ලු හොදන ගේන
1: ස්පිල් ද ටී
0: මිකාල කංකන් දිමාවීම කන්තක් කුර විදාන ගොත්තන් ඒ ප්‍රෝග්‍රෑමුන් ගේන
1: ස්පිල් ද ටී හමේ ගණි දිවේ රාජ්‍ය ගඩු
2: ආදිත දුව හොග හවීරු හතරගඩ ෆනඩාගා
3: රිපීට් බුදු දුව හොග හවීරු
0: ಸ್ಪಿಲ್ ದ ಟೀ

0: ්‍රෝන් හමල දල් කරම ෆෙසිජිකම ගවානම මේ දුනිය හමයි අන්නන ඉතුරු ලොමගේ ගුතුක මිකංකම් පාහ කරවි ගෙන්දානි. එතක බෑර් මස්සල්තාවගේ තෙරියන් එතක ගවමතක වන්න පද ගොතකම් මන්සර පෙනගෙන් මිදනී. එහකමුන් මිපදයන්කංකම් හිඟමුදාකම ගවානම දුනියක මිහාරු මිහිගමුදා තාත් ඒක අස්කර කුම තුන්තාවගේ මස්සතන් ඉතර ලාමුන් දානකමග පහ කරවිගගේ බදේ යුකරන්ග මස්සලයාගේ ඉතුරුන් අනෙක් කෙස්පියන් කනු මිහිග. හදිසය ගුලිගෙන් යුකරේන ඊරනා දෙමැදු හමලා බදුකරම ෆෙසිජිකම ගවාන මිවගෙන් දා නෙක් වර බොඩු මස්සලේකන් අද ඊරන ගතුක බෙලස්ටික් මිසල්තම් සේ හුරි යුකරෙන් තන්තන ෆෝරාවරුගේ මිසල්තන් ඒකම මීගදෙන් කංහිගානකොතැක හමලාත ෆිසිජ්ජාත හුළඟ දුනේ ගම තකුම් යුකරේන හතියාර ෆෝර්කොද්ද මුන්දාන ඊරනන් හමදත දේන් අද ඊරන්ග පරාතන් යුකරේන හමදත දේනේ ද මිකමා ගොළුවාප යුකරන්ග පරාතුම් බයංකොෆ වේ හමලා දී. ංකමශා හමද දීප වසවක්කම යුකරේනු බයංකොප වනී ඊරනු අස්කරී සාමානු හිපෑගෙන් රශයාය දතුරකුරි බෝටක අමාසකුන් හමද දිනීකමුගේ අස්කරී සාමානකගේ යුක්‍රේන හංගුරාම් කුරම් ොනු විතකෙතිකමශා හිංකමු එතකච්චන් අමාස්කොගෙන් හමද දිනීකමුග යුකරෙන්ගු පරාතුන් වේ බයංකොප් එහනමස් ඊරන්ගු පරාතුන් එකන් එගොත ගබුදු කරමකුන් නෙන්නුදේ මිදමදකු මෙහාර මශ්නහ විතරන් හුණුවගෙන් ගොස්ස වාතීවේ මිවෙස් දුනිය වරිවිපවා ඉතුරු හාස්කමගේ ගොතුග මිකංකම් පාහක කුරවිගෙන් මී.
1: නාසේ මේ ගල්ෆ්ගේ මේ ගවම්තක තෙව එක්ස්පෝට් කරම ලිපාවා එම බොඩු හොරහකේ මේ හොරමුස් කණ්ඩෝලීග මි දතුරු ෆතුරු කරම මේ ඇස්වාවා බොරුතකම් ෆා කරදෙන් මිකමා මේ ගොලිෆා හුරි තෆාතු මේ එහෙනිහෙන් සබ්තකී කොබෑතු.
0: රමස් කන්ඩෝලී දතුරු පතරතක වර බොඩ බුරු වරාගෙන් ගොස්තේ එක්ස්පෝට් කරම හම වර බොඩ දිදත්යකේ කුරමැතුවගෙන් ගොස් ෑර මිකම ගුලි පතහාත එතක බෑර එහනි මස්සල්ත මිහාර මැදුන්මතික හිඟමු දාකමග පාහ කොරවිගෙන් එබදේ එගතුන් යමනා සෞදි අරබියා දෙමතු මිහාර මෙවති වර බොඩ මශර හූුණුවගෙන් ගොස් හම් මිදමතු මිහාර කුරමතුන්ත හිඟමු එබදේ අස්කරී හමද අත බදල කරවමු මෙසේ බදේ එහකව මී අනෙක් හොර්මෝස් කනෝලීගේ මස්සලයාග තෙරෙන් ඉතුරුවගෙන් දිය බොලෙගේ ගොතුක මිකංකම් පාහ කරයගෙන් මිදනී දෙ මිකමග වෙස් මියති යමනන් ඇ හමදාතකගේ බදලෝක යමනුන් සෞදරබියයන් හමදාතකගේ දිනි මිකංග හිංගයාගෙන් දියකොතෙක් කමග වනී සන්නාගේ බැන් ලගෝම වැෑග බඳර බොංගලමා ගොලිගෙන් ඒ රද්දු හමලා යමන්ග පරාතුන් දේනෙකම බුණ පවනිකොන් අනෙක් දෙවන පහර හුදේදායන් හමදාතකෙන් අයි දෙන් මිවෙස් සම සෞදරබියයන් කුරිකමිකමග යමන්ග පරාතුන් වේ තුහමත් කොප් තෙන් යමනුන් මිකමග බොඩ රුලියාස වාතීවේ සෞදරබියන් අමාසක මිහාර තහත් එකක තැන්තන බෙලස්ටික් මිසල් තකුම් අධි ඩ්‍රෝන් තකුම සමදා දීහ වාකමග වේ යමන්ගේ සිෆෑන්ග ස්පෝක්න් ස්පෝස්මන් යහි අසරී එකන් එගොත බයංකොරවාාහා යහි අසරී බයංකොරවා වනී සෞදරබියාග තයෝපද්දා ජිසාන්ගවා අප්කායග මෙහර හමද දීපවානෙකමග එහෙකමුන් ඒ යමනු බදල් හිපුම් කොතු හිංඟාපවා හමදයක්කමග වෙස් වේ බයංකොප්වාදී එංග වඩ අන්නවානේ සෞදරබයාගේ රුමති පරාතුකුම් මේ නගමුන්දා තයෝ හොලිතකුන් ගෙනෙස් යම්බූගේ බන්ඳර හමයක් ගෙනෙස් බඳරුම් මිහාරු ආක්බෝට්තකන් අධි ටේන්කරතක තියෝ බරකුණු මසෙක්ක කුරේමුන්ගේ බදේ දෙන් එගොත එකන් කුරේ මුන්දනිකොම් මිහාරු යමනු පරාතුවනෙ කමියති යම්බුවන් හමලා දීප තය උපද්දා ඉන්ස්ටෝලේෂන් තක අජි සාපපුරා කාරහනාතක හමද දිනු සාබුන් බොලති ගෙල්ලුන්තක දීපවාකමග යමනු පරාතුම් බේ බයංකොප්ව මිකම්ගේ එම බොඩ මස්සලය ගොතුගම් යමන්ගේ පරාතුන් පහකර මිගෙන්දනී අද යමන්ගේ කෝසල් කෝස්ටල් ඩිෆෙන්න්ස්ගේ එමස් වරියක හුන්නේවි බ්‍රගේඩිය ජනල් මොහොමද කදරී ඒනවාහ දක්කවම් බයංකරවා වේ යමනා දෙකොළන් හිසෝර අලාගෙන් සරහද බන්ධ කොල්ලෑන් යමනුන් එවිසිච්චේ බේරුණු කරවෙන ගොතන් ඉතිරෙනු කරවෙන ගොත බාර අහර වන්දෙන් අලාපමවා දතිකරුන්ගේ ෆියවල්තකි මිහාර්දෙන් යමනුන් එකම වච්ච බදල් හිපම් බේනුම්වා කමෙක්කමග අද මිහාර්මයති සෞදරබියයා දෙ කොළ යමනුන් හිසවර අලාප කමශාදෙන් සෞදරබියගේ එවෙස් ආක්බෝටක රැක්කඩුන් අදි බාබ මන්දපු කඩෝලින් අදි අරිකඩු වෙස් දතුරු නුකරවෙනකම්ගේ නවේ බයංකුරවාා එගතන් ඒකන් යුදානුකොර විතා හම දෙතින් දුහැ තෙරෙක දෙහිගේයාගෙන් දේ හාදිසය ගතුක පාහ කරමති රැක්කඩු දතුර කරම් දිය සෞදරබියයාගේ දෙ ඒටේන් කර වර වරගදය යමනු හමද දිින්කන් අද එබොඩට ගෙල්ලුන්තක ලිවිය ඒගතනින් එබෝට වර බාරන් අදාගෙන් දා මන්සර හම වීඩියෝ තක්කුම ස්වනී ෆෙනිගෙන් ගොස්වා එහකම් මී අනෙක්කයි හුණුවමුන්දාමි මශ්‍රහුග තෙරේග

0: ඉතුරු බොඩති මස්වතක ඔපෙදේන කමකමක පාහකරයගේ මෙදැන මිහයිසාාවක්කංකං ආයරුග මස්ෝර් නූස්වරිය ටක කාල්සන් දෙන්න ඒනෑක ෆොක් නික ටව ප්‍රසිටර ගොතුම් වර ගින්ද මසක කර වර මස්ුරු බේෆලෙක්කමග බෙලවේ වරගෙනකංකන් දෙනවටන්නවා බේෆලෙක්කමග දුනියග හම් ලංහිග හොවා පරාතේ. ඒන බයංකරු වහවේ සෞදේර බියයන් අදී ගල්ගේ බයින් එහිනිහි අරබ ගාමතකු තරෙන් යුඒය පද ගාම්තකම් මේ අර ඩ්‍රෝන් හමදාතකාමි තයෝ පද්දා දන්තනම් බෑගන ගොතේ අමාස්කොගෙන් ගතරු ගොස් මිහිග අකංකම කීමි මිකමගේ අඩියගේ යහුදී ඉස්රෑල් ඔයගෙන් හිඟමුදා කමෙක්කමුග ටකාකාල්සන් වේ බයන් කොර බාප දෙ එහෙ එකම් ඔබ්වා දෙමී කාසන් විදාලවා ගොයි සෞදිරබියන් පරාතු හෙන්නව තුහමතක මිකුරී ඉරාග තපාත ඒකේ රෙසිස්ටන්ස් ගරුප් තක අල් මොකාමතුල ඉරාකී නමක් කියනු ජමාතකු මිහාර්මියති සෞදිරබිය ඇද කොළ බයාන නෙරිෆා ඒ බයානුග පහකොෆො වේ ඉරාග පරාතක තුහමතුකොම් සෞදිරබියයන් මිපද හමදාත දෙනි ඉරාගුන් කමක් බුණා බුණුමකී කඩලියෙන් දොගෙක් කමග එගොත තුහමතු කුරාකමු ගවානමා දෙගන්නාන රද්දු හමදාතම් මා වරගදවාන කමශා යමනා දෙකොළන් අලාපවා හිසවර්ත දූකොල්ලුන් එයි යොගුතු කුරම් වෙජ්ජිකම කමෙක්කමුග එපරාතුන් නෙරුණු බයානුග වේ ඒකන් එගොත පහකොෆා එහෙන්කමු අනෙක්කාවස් මිදනි ඉතුරු මස්සවතයගේ තෙරිය මුලි මෙදුනුමති වෙට්ටෙමුන්කන් එංගිකින් එබදේ මිහාරු එංගි වඩන්නවාන මෙවති ඇමරිකාය ඊරානුන් හමදා බදල කරු මෙකත මඩු ජස්සා ලාපා ඇද මිකමගම්මිකමිකත ඔයිකමග විය ස්වාහකරෙන් එබදේ මස්රහු ඉන්තිහායන් හෝනුකං අද දෙෆරාතුගේ ප්‍රොක්සිංග දෙමෙදු ගොස් වරක් ගෙන කංකන් හිගමු දාකමග පාහකරෙන් එබදේ එකතුන් හිස්බුල්ලෝයා යහුද ස්රාල දෙමදුවස් අධිව සම හමදාත බදව කරේමුග බදේ මිහාතු කංකන් ඉගරු හම්මුල මෙදුමත් පහකරවිගෙන් ගොස්වමිවති හම හුළු ෆලාගේ හිංගාදාන පද බොඩු හංගුරාමයගේ තුන් පෙන් මතීග වා අතන් කමග බයන්කොත් පාතයකක පරාත් ෆරාතකුම් වේකම් මොළුන්ත ෆාල්කොප්ෆා
1: නාසෙන් මේ හංගුරාම මේ ෆේෂුමා දැන් මේ නියුමා සුල්හායා මේ ෆද මේ කංකන් කණ්ඩාලානී ඇමරිකායින් නූංකම දැන් ඊරානු මේ වැනි පොනෙෆා දැන් ඊරානු මිකමුග මේ බයංකුරා කන්තතකි කොබෑතෝ
0: ඊරාන් ෆොරන් මිනිස්ට්‍රීගේ ස්පෝක්ස්මන් ඉස්මායිල් බගායි වාග දක්කම් බයංකුරම් වා වාකම මේ හංගුරාම ෆේෂුමා හංගුරාම නිම්මුමා අදි සුල්හගා එම් කුරුමා ඉපද කංකම කීමී ඇමරිකායින් කණ්ඩාලා ගොතෙක් මච්චත් දෙ හිඟාන කම නූංකමුග ඊරානු ගොන් නිර්මාණි කමශා ඊරානු ගොන් නිර්මාණී ඊරානුගේ තපාතයක මස්ලහතක බෙල් ෆොහෝ ගෞමි මස්ලහ තන්දේ ගොතෙක් මතින් අද ඊරාන එකමගේ මෙ ලාභ හුරි ගොතකක්කමග වේ ඉස්මයිල් බගායි එවාහකය ගොතක් ගෙන්න්න වාහා නිවස් කොන්ෆරන්සික වාහක දක්කමුන් ඒන මි ගොත වාහත ගෙන්න්න විසාබය ගොතු පාහකරෙන් ගොස් වනී පාකිස්ානු ගනෙක් දෙපරාතුන් මිහාරු සුල්හය ගෙබසම කාන්නන් ගුලේකම දුනීක බයි නූස්තකුම් වාහකත පතරු පෙසුමා ගුලිගෙන් එයදවි ජවාබි ගොතු කම්වෙස් පහකරෙන් එබදේ මිකමග ඊරානු ස්තියාර කුරාණී ඇමරිකායන් හමල දීවා තිමන්න මෙදෙන් හමලා දීනු මෙදු කලා දී කමග ගොත බුණාකමග වියස් ඊරානු ස්තියාර කුරාණී ඊරානු බේනුම් වගොයික්කමග ඉස්මයිල් බගායි වේ පහකරවා ෆෙයි ඊරාන එවසාලග හමලාතකෙ දීප බොඩති ගෙල්ලුන්තකෙ දී හංගුරාම කොෆදෙන් එෆරාතුන් අනෙක් ආ තිමන්න මෙදෙන් සුන්හ වී යබුණීම ඊරානු එපද ගොයික් ගබුදු කුරාකමග වානම ඒදෙන් වරන් හෙව්වා කමෙක්කමග වෙගෙන් දානෙකමග එන වේ බයංකරවා ෆ එහෙන්කමුන් ඊරානත් ලිබුණ එතකෙ බෑරු ගෙල්ලුන්තකා අධි කුරිමත්ලාන් ජෙහුණු එතකෙ බෑරු මස්සතක සරහද්දී පෙම්වරගෝ හිඟාදිය තපාත එකකී නේදවේ කංකමා අදී දුනියගේ එක්සෝදන් අදී ඊරානු එක්වරි ගාමතවගේ එක්සෝදන් වෙස් ලිවිපවා ගෙල්ලුන්තකා ඊරාන වෙස් උපදන් ජිහිපවා තපාත එකකි මාලී බුරතකා මිපද කංකව මච්චවසම ඊරානු දෙෙන් හම හඟුරාම හුට්ටාදිය බුණුමුන් එන් එවෙස් කමෙන් එයිද නොවාකමකං හදාගෙන් ඊරානු නොල්ලානිකමග වේ ඉස්මෑල් බගා ඒකං එගොත පාහ කොරවාහ බයංකොරවාහ වේ ඊරානු අබදු ස්කුරිය නෙරේනී ඊරානුගේ ගෞමි මස්ලහතු කමග ඒ මස්ලහතු කුරිය නෙරිගෙන් ඊරාන් බේනුම් වාකංකං හාසිල් කුරවෙන්දෙන් හඟුරාම හුට්ටාලුමා සුල්හ ගායම් කුරුමා එකංකම කියේ ඊරාන් බේනුම් වා ගොතක් කුරිය ගෙන්දාන කමකමග වේ එන එකං එගොත බයංකුරවාෆා
1: නාසෙම් අවරපට ශුක්‍රයන්ගේ තො හිස්සකලි මාලුමත මෙදක දුනිය කලිගේ ප්‍රෝග්‍රාම් ක මි බලාලි මෙ දිරුමති හඟුරාමයක බෑවෙරි නෝමං ඊරානුන් ගෞන්තක ගොවාලුන් මි මාලුවා මුහිම්ම මාලුමාත කෙලිබුන්කම් ගෙවුම් මිත් ගවකි වෙලා නම් අස්සලාමු අලයිකුම්.

ගඩ අගඩි තිරෙස් මිනට් මේ දෙවිහිරාජ්‍යය ගැඩු දෙවිරාජ්‍ය ගඩුන්ද මිගඩි ගල්ගොම මි ගෙනස්තනී ෆිකෝ සුන්නා.

0: ඒකත් ඉතිමි සප්‍රයිසන්නෝ ඒකා එරෑවරකී ඒකායක ගොත අධිවස් තිබේන හුනරුවරෙකුදින්
1: ඉගේ දම් මිස්කූල්ගේ ඩෙපියටි කෙප්ටැනකිෙස් වර හුනරවර දරිවරෙන්නු
0: ශවුන්දෝ
1: හිඟව ශවන වහක දක්කාලදමා ඒකා මේ පත්තල් කොල්ලනි හුරස්කූගේ වර හුනරවරි දරිවරන ඇයි හුරස්කූල්ගේ ඩෙපියටි කෙප්ටන් අහමද ශවන් හාෆිස් ශවන් කොබා වර බොඩ මර්හබ
2: ශුකරිය
1: ශවන් කෙහෙනෙ හාදු
2: රහොඩ
1: කියා දෙබ ශවන් යාන බෑවරිව ඉතුරු හරගත
2: ශවන් බෑවරණි කොම්මා සූරාම් බාරත දැන් ගුරාම් බාරත ඉතුරු මදහම් බාරත ඔබ දැන් අද ඉන්න හොස් ෆොටෝ ෆුට්බෝල් බාරත
1: ශවන් නගේ වර මොළ ගුරුවන් කියාවා දැන් අති වර මොළ ෆුට්බෝල් ස්කූල් එකේ කිහෙන ගසෝ ගුරුවන් කියාවා ගුරු මොබාරත ඔක බෑවරණ
2: ශවන් එන්න කොටස් ආලේ ආන්ගේ මම්මා ගුරුවන් ක්ලාස් එක ගත්තා ඉතුදස් ගුරුම වර බාර වල මම්මගේ එහි ආයකෝ මේ මොබාරත ඔගස් බෑවරණ තවනි වණස් ලිබිස්වානි වර
1: ශවන් මෙහර කිත ෆොයි දස්සති
2: ආරු ෆස්වන ෆොයි දස් කන්නේ මනි
1: මිහතන ගුරුවන් උන් ලිබුණු කාමියාවී තක දෙරේ කොන් කාමියාවේ එම් එෆ් වහ කොදවැනි
2: ඒ ඩවුන් නානේ ඉන්ටස් කෝ ගුරුවන් වරතුන් එබණ දෙබුණාල අදි අතළු මොබාරත දෙමුස් ඒවර උපාය දෝ
1: ශවන් ප්‍රෝග්‍රෑම් ග වාණන් ගුරුවන් උන් දන්කොල කියාල
2: අඋදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම් بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين
1: ما شاء الله ورلي دينگه غورو مبارتك شون تیار وني كيلينه
2: گيگا هم گينان کیوا گينان مراجا کوري ورگا بارتا اوگس گيني سوال کوتينس
1: ಕೊಂಬೆ ಕೈಹಿತರಿ ಕಮೆ ಮೆ ಬೊಡಲೆ ಬೆಣಿ
2: ಈ ಯಡಗೊಂಡೆ ರೌಂಡ್ ಗೆ ಗುರುವಾ ಮುದರಿಸ ಮಮ್ಮಾದಿ ಮಾಮುಗೆ ಬರ
1: ಗುರುವಾ ಮುಬಾರತಕ ಬೇವರಿವಾರ ಕೊಂಕಮ ಕೈ ಮೆ ಬೊಡ ಸಮಾಲ್ ಕಂದೆ ಎಂಜೆ ಹೆಣಿ
2: ಎಮ್ಮೆ ಬೊಡ ಸಮಾಲ್ ಕಂದೆ ಎಂಜೆ ಹೆಣಿ ಮುಗರರ ದಸಬತ್ತ ಕಿಯ ಮುಂದಾರು ಕಿಯ ವಾತಂ ಬೋದಗ ಬೇಂದೋ ಸೇ ವರಮ ಅದಿ ತಜ್ವೀದು ಕಂಕಮ ಬಸರ ಬಲಾಗೆ ಕಿಯ ಎರು ಮರಿ ಚಕಿಯ
1: ගුරුවන් ගේතරුන් ෂවන් මදහ කියා වහකස් මනෙහි දැන් කිහින ෂෞකෝකේ දුනේ මදහ කියා
2: මදහ අස්තු කියා හිතන පුර තමයිගේ දැන් කම් පුරත ෆාර් කියුණී මදෙන් ෆහුම් ෆහර වර කියා හිමි
1: කොවයි මරි චකියුණු මදහ කිමි නතන
2: එයි ෂවන් මෙන් ගෲප් ඉන්ටස් මුවාරත කි මදහ

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සාලිහුන්ගේ පකීචා.

0: সংহার
1: মি দিভি রাজ্যে কে আডুকে উফে তুমি
2: එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව් 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩුව

0: معاملة.
1: අරගොන් තරිපුළු සක්කිය අරගොන් හදාගුවේ ඒ ගඩියක එකමෙක් කුරවේ තෝ බලම් වර පොට එහෙන් උනේ හැම ඒත් කුරියක නුගෙන් දෙ එහෙම මම නිදුමක කුරින් ගෑගෙන ස බෑ ගඩියල සම ඒස් නිහාරුක වෙච්චිය වරන් උදගු ඒ ගඩි හොදම් ලෙසක මක් වේ සම සිතෙම ලස්සෙස් කොම්මරේක නිදුමක කුරින් කොම්මසර් කෆෙක්කිය තෝ බල එහම තිල්ලල දෙමිහොන් එක්ක කියානි එල්සේ එන බේනුම් වාසේ අනෙත්‍ය මම බේනුම් වාසේ ඒකත් මිකෙන් බැරි කුරිය දෙම් බේනමනේ වීකෙන්ඩ් අන්නවා ඉර ගේසරේක මුලින් එහෙන් තනෙක හදාලම් බේනවනේ මාහෝල් බදල් කොළඹ බයික් පුදින්ග මිසාජ වේ යන බකුදෙන් හැම ඒගොත කන්ත කුණු කුරියස් වේ එහම වීකෙන්ඩ් අන්නවා ඉර බලාන කොම්බි සෆාත් කම කරවේතෝ සෝෆා දුර ජස්සා මුලි ගේසරේක මිසන් හදාගෙන බර ආරාම තනක තෙන්ත ජහා රජාලා නිකව සතත කුරානේ කොස්සා දෙම් ඒතා තිබෙගෙන් දෙම් මිනිහුන් එක්ක ہموں کیا ومم ملی دوستان ایگوتا ایگوتا ہیدی مستو فکیوما شاگواری کوف دیکھم فاہاگا پورے وے تین آنک کیوما کے تیرے گا تم میں کال پتے کس کجا بینم وافن اسلو کیاں فرصت دینوں ایگوارا بڑا کتن آدے رنگلو کامے گوتا بائک کو دین شاگواری وانے اوڑے اتنی کار تکا نمونیا جاو گے چسا می پلینٹ تکاں گے کھالا මේ එයාක්‍රාෆ්ට අම්මි කහල එච්චසන් එහෙම එකුදෙක්ගේ මේ ශාවගුවරික හුන්න එච්චෙන් එහිතයාරු කුරුමකි හුන්න වස්තරක ඒ වෙදන කොමිකක වියස් බයසහර මස්සලය කන්න හද අස්ලෝ ෆෙෂුන් රංගල සශායරු බයසහර බෙදන වෙන බොනා නෙත්තල සශායක නොමරග කොමික්කමකි රංගල කමෙන්නුන කුජ්ජා කොම්මිස්රක ඒටි කියාල දීප එකම කොේටි දායමි එච්ච කන්න හද ඒ ගෙම්බස් කුජ්ජා ෆෙෂුමකි වෙස් මස්සලය නුන්කම ආලුකණ්ඩු දෙක ඉතම කුඩවගට කොළවෙස් එක් ගඩිවෙස් හම වකි ගඩියෙන් හදස් වකි මිනට කොළවන්නෙන් කියෝ දැන් කියාරුව කුද්දා එකි කහල සුවාල්තක්කොන් එකියුණු එච්චක බේගතුන් සුවාල සුවාල ලිය හෙදම කියව සලුගට කුරාසම බයිපාර සුවාල ලියස එකීව එච්චක බේගත ලියස දෙන් දයාලුගන් පාහනය නෝනි කුරන් ජෙහෙ කන්තෙක් කුර දනි ියෑම ඒනැග මසකත කමානේ ඒ වගුත් එක්ග අන්නම් වායරන් ඒ ජවාබ ලියලා පබෙහෙත්තු එහෙමස් බයික් පහරක් හාද නැන් අඩිකම කි කක්කා අයරුග අලුගන් පුරානේ උන්නාන කක්කා ෆොයි සහල ඉංගිරේසි ප්‍රේවියස් දිවේස එක මාම කොදිවස එත්ත හෝදන් උදගු එම දහම ඉංගිරේස් කියානේ වරක් බේනුමා නැසි කක්කා එහිවා බේනුම් වයර සහම ඔන්න ගොත ඒටි කිව්වු ඒවෙස් අලුගන්ඩ හම සහග කොරවේ කම කෙක්කුමක තෙරගස් මීනේ මි කියනි ෆොයි එංගුමක නුලා ෆෙක් කියනි අස්ලො හෙර දෙන් අලුගන හම ඒටි ඉන්ස්ට්‍රක්ෂන් ආය ගොත ෆොලෝ කොගෙන් වාකුත කොළ හේද කොල්ලො මික හලුග ගොතුම් බස් කොරවේ දෙන් අනික වරක් බේනුමා නැ ෆාසිස් කැඩීග ගේ නිකුබෙන් ගොස් රෂෙක් ගෝලි ජමහර මී චුට්ටි දවසරතා එහෙම වෙච්චිය හම රාෂම් බේරුග මී උලෙනි උලේරුග ගොස් බීචුග හම කුණාලා ලාගෙන් තිබෙගෙන් දෙමීහු විකුරු කියාලා ෆෙක් කියාලා මිහින් හදන් හම වර ගිනෑන් කුරා තමයි එහෙම ඒ ගොතුන් අස්සෝ වර ගින පුදි ශවගරිවාන මුමුදු ෆෙන්න හිසාබ මුලින් තපාත් තනක දීමකි කුර විධානකම එකම් කොම්ම බැල්ලන වෙරියක කොම්ම දෝක එක නුකර විධානකම් බයින් හදසක එකම් කොල්ලීම පුදි ශවගරික හුන්නකම් සාහග කුරවේ දැන් ಫೆಕ್ಕಿಯರುಗೆ ಕೊಚ್ಚಿ ತೆರೆಗ ಫೆಕ್ಕಿ ಆಕಮಗ ವೆಜ್ಜಿ ಬೇರುಗ ಫೆಂಗ್ ಹರು ಹುಣ್ಣ ವೆಜ್ಜಿ ಉಂದಗು ವೆದಾನ ಹೆಂ ವೆಜ್ಜಿ ದೇತಿಂ ಫೋತೆ ನೋನಿಯ ನೀ ಲೈಬ್ರರಿಯ ಗೊತಗ್ಗೆಗೆ ಎ ವಗುತ ಕೊಳಗೆ ಮಾಹೋಲ ಹದಾಲಾಂ ಉಳುಮ ಕಿಯಸ್ ಕುದಿಂ ಕುರಾಹಿ ಪಾತವೆ ಮಿಹಾರ ಮಿನಿಮುನಿ ಫುಟ್ಬಾಲ ಕೊಳೆ ಮಿನಿಮುನಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮಿನು ಹಾಮ ದಾರಿ ಫುಳೆ ಹೆಂ ಹೋದಾ ಮಾಲುಮತ್ ಹೋದಾ ಹದಾನೆ ಮಿಹ ಕಬೆ ಗೊತು ಎಹ ಮೇ ಗೊತಂ ಲಿ ಕುದಿಂ ಕ್ಷೌಗರಿ ವಾಕಂ ಫಾಹಗ ಕೊರವೆ ಈ ಕಾಕು ಹೆದಿ ಫೋತೆ ಕಂ ಕಿತ ಫೆಕ್ ಕಂ ಮಿಹ ಕೊ ಹೆದಿ ಎಲಿಯುನ್ ತೆರಿಯ ಕಿ ಕಂ ಕಾಲ್ ಮಿಹ ಕಂ ಎಗೆ ಫೋತು ಮಸಿ ಹವಾ ಅಸ್ಲು ವರ ಸಾಹಕ ಕೊಲ್ಲೆ ವಿರಂಗಳು ಕಮೆಕ್ತವ ಉದಿನ್ ಬರಬ್ಬಡ ಸಾಹಕರು ಅನ್ನ ಸ್ವಾಹಕ ಕಿಯಾದೆ ಟೀಚರು ಏತಿ ಅದು ಬರಬ್ಬಡ ಸಾಹಕರು ಫೆಕ್ ಕಿಯಾದೆ ಮೌಲು ಮಾತು ಉನ್ನ ಎಚ್ಚಿ ಕಿಯಾದೆ ಟೀಚರು ನ ಅಭೇಗತು ಕುದಿಂಬೆ ಸ್ವಾಹಕ ದಕ್ಕಾಕ ಬರಬ್ಬಡ ಸ್ವಾಹಕ ಕುರೆವಿ ಅಸ್ಲು ಈ ಸಬ್ಜೆಕ್ಟ್ ಗೆ ಟೀಚರ್ ನಾನೆ ಅಣ್ಣ ಫಾರ್ ರಿಲೀಫ್ ಟೀಚರ್ಸ್ ಸೋನಿ ಅಹೆಂ ಕೊಮ್ಮಿಸ್ ಗ್ರೇಡ್ ಗೆ ಲೀಡಿ ಟೀಚರ್ಸ್ ಅತು ಎದಾಡ ಎಹೆಂ ಎಕಹಲ ಗಡಿ ಗೆ ಕುದಿಂ ಹಮಾರ ಹಿಸ್ಸಾ ಕುರಾನ್ ಗೆ ಅಸ ಮಿಯದು ಮಿ ಟೀಚರ್ ವಾಹಕ ಕಿಯಾದೆ ನೆಹೆಂ ಮಿ ಮಾಸ್ಲು ದಿನ್ನ ಎಹೆಂ ಕಿಯಾದೆ ವಾಹಕ ಅಭೇಗತು ಬೆ ඒ වාහක දැක්කනි හැම ශාගවරිකන් උපදේ ගොතකන් ටීචරුම වාහක දැක්කා කියා දේතී අලුගන හිවනේ ඒ අභිගතුන් හම මැම්බර් ෆැම්බස් කුදින ඉන්ත්‍රම් කරුන් දස්කොද්දෙන් වාහක දෙක්කම කිපුරෙන් දේකමේ
0: කිත්තකුගේ මාමිලාමිලි ade belin veriye kankura va goy demme e hissa kola devi khasa gotegga kudim fwekkyuma shauguer kuran kanta kura goy den ungen

0: කහමල දින උසාවුන් පොරති ගෙල්ලුන්තක දේවවා කමග යමනග ෆරාතුම්බේ බයංකොෆා මේකම්ගේ එමෙ පොඩ එමස්ලේ ගොතුගම් යමනග ෆරාතුම් පහකර මිගෙන්දනි আদি යමනගේ කෝස්ටල් ඩිෆෙන්ස් ගේ එම්එස් වෙරියක හුන්නේවි බ්‍රිගේඩිය ජෙනරල් මොහම්මද කද්රි එනා වාහක දක්කම බයංකොරවා වේ යමනා දෙකොලන් හිසෝර වලාගෙන් මුලි සරහද් බන්ද කොල්ලෑන් යමනුන් එවසිච්චේ බේරුණු කුර වේන ගොතන් ඉතිරෙනු කුර වේන ගොත බාර ආහාර වන්දෙන් අලාප මිවා දතිකුරුම්ගේ ෆියෝල් තාකි මිහාර්දෙන් යමනුන් ඒකම වච්ච බදල් හිෆම් බේනුවා කමෙක්කමුගා අද මිහාර් මෙවති සෞදි අරබියා දෙකොළ යමනුන් හිසෝර අලාප කමසා දෙන් සෞදි අරබියාගේ එවස් ආග් බෝටකා රැක්කඩුන් අදි බාබු මන්දපු කඩෝලින් අදි අරබි කඩුන් වෙස් දතුරු නුකුර වේන කමුගේ නාවේ බයං කුරවාෆා ඒගොතන් ඒකන් යුලාන් කුරවිතා හම දෙතින් දෝ හැගේ තෙරේක දෙන් හිගාගෙන් දේ හාදිසා ගොතුග ෆාහා කුරවති රැක්කඩුන් දතුරු කුරම් දිය සෞදි අරබියාගේ දෙ තෝ ටෑන්කර වර වරගදී යමනුන් හැමද දින්කන් අදී එබ්බොටති ගෙල්ලුන් තකේ ලිවි ඒක තෙනින් එබ්බොට වර බාරන් අදාගෙන දා මන්සර හැම වීඩියෝ තකුම ස්වණී ෆෙනිගෙන් ගොස්වා එහෙනම් මී අනිකයි හුණු මුන්දා මී මස්රහුගේ තෙරේගා ඉතුරු බොටති මස්සල තකේ ඔෆෙදේන කම එකමක ෆාහා කරවිගේ මෙදනි මී හයිසාවක් කංකං ආයරුගා මස්ෂෝර් නූස්වරයා ටක කාල්සන් දෙන්න ඒනෑකි ෆොක්ස් නිස්කස් ටීවි ප්‍රෙසෙන්ටර් ගොතුම් වර ගින්දු මසක කුර වර මස්ෂූරු බේෆලෙක්කමග බෙලවේ වරගෙන කංකන් දෙන වඩන්නවා බේෆලෙක්කමග දුනියග හම් නංහිගා හොවා පරාතේ ඒන බයංකරුවා වේ සෞදි අරබියායන් අදි ගල්ෆගේ බයින් එහිනිහින් අරබි ගාමතකු තෙරෙන් යුඒ පද ගාමතකම් මි අරා ඩ්‍රෝන් හමදා තකා මි තෙවෝ ෆද්දා දන්තනම් බෑගන ගොතේ අමාස් අමාස් කොගෙන් ගතරු ගොස් මිහිගා කංකම් කී මිකමුගේ අඩියගේ යහුදී ඉස්රෑල් ඔයගෙන් හිංගමුදා කමෙක්කමුගා ටකා කාල්සන් වේ බයංකර වාහ දෙන් එහෙන් එකන් ඔව්වා දැන් මේ කාසන් විදාලවා ගොයි සෞදි අරබියාක ෆරාතුන් හෙන්නවස් තුහමතක මිකුරි ඉරාග තෆාත ඒකේ කේ රෙසිස්ටන්ස් ගෲප් තක අල් මුකාමතුල් ඉරාකී නමක කියන ජමාතක මිහාර් මියති සෞදි අරබියා දෙකොළ බයාන නෙරෙෆා ඒ බයානුග ෆහා කොෆොවේ ඉරාග ෆරාතක තුහමතකොම් සෞදි අරබියා යම් මිෆද හමදාත දෙනි ඉරාගුන් කම බුනා බුනමකී කඩලියෙන් දොගෙක් කමුග ඒගොත තුහමත කුරාකම ගවානම දෙංගන්නා නද්දු හමදාත මා වරගද වාණ කමෂා යමනා දෙකොළන් අලාෆා හිසවර්ත දූකොල්ලුන් එයි මියගොත කුරම් වෙජ්ජි කම කමෙක්කමුග ඉෆරාතුන් නෙරුන් බයානුග වේ ඒකන් ඒගොත ෆහා කොෆා එහෙන් කමුම් අනික්කාවස් මිදනි ඉතුරු මස්සවතයගේ තෙරියම් මුලි මෙදුනිමති වෙට්ටෙමුන්කන් එඟිකින් එබදේ මිහාරු එඟි වඩන්නවාන මෙවති ඇමෙරිකායා ඊරානුන් හමදා බදලු කරු මේකතම් මඩු ජස්සා ලාෆා දැන් මිකමගම් මිකම් මේක ඔයිකමග විය ස්වාහකරෙන් එබදේ මස්රහු ඉන්තිහායන් හෝනුකන් අදි දෙෆරාතුගේ ප්‍රොක්සිංගේ දෙමෙදු ගොස් වරක්ගෙන කංකන් හිගම දාකමග ෆාහකරෙන් එබදේ ඒගතුන් හිස්බුල්ලෝයා යහුදි ඉස්රායල දෙමෙදු අධිවෙ සමහමදාත බදු කුරේමු එබදේ මිහාදු කංකන් වංගෙරු ගහමුල මෙදුන්වත් ෆාහකරෙවිගෙන් ගොස් ස්වාමියති හමම් හුළු ෆලාගේ හිඟා දානේ ෆද බොඩු හංගුරාමේගේ තුන් ෆෙම් මතීග වාතං කමග බයංකො තෆාතේකේ ෆරාත
1: නාසෙ මේ හංගුරාමා මේ ෆෙෂුමා දෙන් මේ නියුමා සුල්හායා මේ ෆද මේ කංකන් කණ්ඩාලානි ඇමෙරිකායින් නූංකම දෙන් ඊරානු මෙවැනි පොනෙෆා දෙන් ඊරානු මිකමුගා මේ භයංකරා කන්තතකි කොබෑතෝ
0: ඊරාන්ග ෆොරින් මිනිස්ටරිගේ ස්පෝක්ස්මන් ඉස්මායිල් බගායි වාහක දක්කම භයංකරම වාහකම මේ හංගුරාම් ෆෙෂුමා හංගුරාම් නිම්මුමා අදි සුල්හගායම් කුරුමා ඉපද කංකම කීමි ඇමෙරිකායින් කණාලා ගොතෙක් මච්චත් දෙ හිංගාන කමෙන් නුම් කමුගා ඊරානුගොන් නිම්මාණි කමසා ඊරානුගොන් නිම්මානි ඊරානුගේ තෆාතයකි මස්ලහතක බෙල් ෆොහ ගෞමී මස්ලහ තන්දේ ගොතෙක් මතින් අද ඊරාන එකමගේ මෙ ලාභ හුරි ගොතකක් කමුග වේ ඉස්මයිල් බගායි ඒ වාහකය ගොතක් ගෙන්න වාහා නිවස් කොන්ෆරන්ස් එක වාහක දක්කාමු ඒනා මේ ගොත වාහකත ගෙන්න විසාපය ගොතු ෆාහකුරෙන් ගොස්ව වනී පාකිස්තානු ගණෙක් අද ෆරාතුම් මිහාරු සුල්හගේ බසුම කාණ්ඩන් උලේකම දුනීක බයි නූස්තකුම් වාහකත ෆතරම් ෆෙෂුමා ගුලිගෙන් එය දෙවි ජවාබේ ගොතුක කම්බ ස්වාහකුරෙන් එබදේ මිකමග ඊරානු ඉස්තියාර කුරාණි ඇමෙරිකායන් හමල දීපා තිමන්න මෙදෙන් හමලා දිනුම් මෙදු කලා දී කමුගේ ගොත බුණා කමුග වියස් ඊරානු ඉස්තියාර කුරාණි ඊරානු බේනුම් වාගොයි කමුග ඉස්මායිල් බගායි වේ ෆාහා කොරවා ෆෙයි ඊරාන එවසාලග හමලා තකෙ දීප බොඩති ගෙල්ලුන් තකෙ දී හංගුරාම කොෆ දෙන් එෆරා තුන් අනෙක ආ තිමන්න මෙදෙන් සුන් හවි යබුනි ම ඊරානු එපද ගොයි ගොයි ගබුදු කුරා කමුග වානම ඒ දෙම් වරන් හෙව්වා කමෙ කමුග වෙගෙන් දානෙ කමුග එනා වේ බයං කොරවා ෆ එහෙන් කමුන් ඊරානත් ලිබුන එතකෙ බෑර ගෙල්ලුන් තකා අධිකුරිමත්ලාන් ජෙහුණු එතකෙ බෑරම

0: ටිස් කලියවන් ෆසාානනි දෙන් කලිය වමුන් දියවරක බල්ලව ඩොක්ෂ ඉග වඩන්නවා එක දෙන් සාලක එහෙම් බහ ගොත දිවාමහු එබ එබරි ඩොක් දක්න්න ජේ නරක දවසන එම හම් බේස් බේනු කොහ න්න දෙ බලදර කුරීග බෑවරු කුණි කොල කොළකාල හම්පොලි පහුන් එහෙන් ස්වත කෑරි හුන්නේ බේෆුන්ගේ දෙහුණන වර සාාකෝ දෙගෙන ඒවාතා දාවා උද ගුතකයිචිව කොට්‍රල් මොන්දාන එක මිකම මෙදනෙ දිගුල ඇන්ද පරව මෙන්න ගන දෙමස් නිමස්වර
1: ඩොක්ටර් අල්ගර්මගේ ප්‍රෝග්‍රම් ගදය සම ඉතුරු සුවාතන් එබොරෙහිනමෙස් දෙන් හුරි සුවාතකයකි අල්ගන්මෙන් කුරිය දානී කොඩකුඩ වගුත් කොළ කෆහෝ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆදත් තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.